නනේහං නගේහං අසෝකං මසාකං පරේයං පවිත්‍රං පුනීතං ගතාකං නජාතං නපාතං නමිත්‍රං නමන්ත්‍රේ නමෝ ඒකතන්ත්‍රේ නමෝ ඒකතන්ත්‍රේ න ධර්මං න වර්මං න සර්මං න සාකේ න බර්මං න චර්මං න කර්මං න බාකේ න සත්‍රං න මිත්‍රං